හබද පව පංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලි විලායි හර්සුක දාතා ගුරු මුඛ ජාතා සේජේ රයා සමායි පගතා කා පෝජන හර නාම